0: මගේ වයස 13යි. අපේ අම්මයි මමයි තව සහෝදරයෝ සහෝදරයන් 5 දෙනෙක් එක්ක ජීවත් වෙනවා. මම ඉන්නේ දුෂ්ක පළාතක කැලේක. අලි ගොඩක් ඉන්නවා. එයාලා ගොඩක් ලොකුයිලු. හොන් වෙලක් කැන්තියලු. අලි ලස්සනයිලු. එයාලා නරකයිලු. අත්දැකීමක් තියෙනවා අලිගේ ක්‍රියාකාරකම නිසා අපි බයයි. එනවා මිනිසුන්ට පන්නනවා වාහනවලට වාහන කඩනවා ගස් කඩනවා මම අලින්ට කැමති නෑ තාත්තා මරපු නිසා
1: I've been working on elephants, doing research on elephants for the past 30 years or more. Elephants are an amazing species of animal. There's nothing comparable to an elephant. They have become so big and strong that no other animal can physically challenge them. So when you confront such an animal and act with aggression, then in many cases, they reciprocate with aggression.

0: එදා සේකට්ටේ දුව ඉස්කෝලේ යනවා. අපි ගොවිතැන් තමයි කරන්නේ කුඹුරු වැඩ. ඊට අමතරව ගොඩබෝග හා වට්ටක කොමඩු වගේ දෙයක් හදනවා. හානි කරලා තියෙනවා ගොඩ ඉස්සල්ල වට්ටක හදලා තිබ්බා. ඒ තලිවට කඩාගෙන ඇවිල්ලා සම්පූර්ණ වට්ටකට විනාශ කරලම් දැම්මා. අපිට තියෙන ගොවිතැන් වැඩ කටයුතු කරන්නේ අලි ප්‍රශ්නේ තාම මේ පැත්තේ උග්‍රම වෙලා තියෙන්නේ.
1: People grow crops in areas with elephants, and the elephants come and raid their crops. So when an elephant comes and destroys your crops,

0: අමු කමත් අතර ඇලි ගැහුවේ.
1: ඊට පස්සේ මේ අලි ආයෙනකොට තමයි මගෙන් ගහලා තියෙන්නේ තාත්තට. ඊට පස්සේ අම්මා හොයන්නේ මේව කරන්න යනකොට. එයා පිටම පස්සේ තමයි මං ගියේ බලන්න කියලා. ඉන්නකොට මේ ගහලා හිටියා. ඊට පස්සේ මේ වැඩිලා ඉන්දියා. ඒ හින්දා මේ එළියට බහිනකොට බලාගෙන දෙපැත්ත බලාගෙන යන්නේ.

0: We have 1.5 million garment sellers. 99% of them, their responsibility is the welfare and development of the people. There's less than 1% who are there for to look after the animals. But even the handful of government servants who are supposed to look after the animals are trying to look after the people, because the politicians are dependent on the public's votes. But people need to be made to understand that they have a choice.
1: මේ පැත්තේ තියෙන අලියන්ගේ ප්‍රශ්නෙකට සේරම ඉඩම් අලි රඳෙන කැලෑ ඔක්කොම වෙලි කරලා මිනිස්සේ වගේ වාභෝගව පටන් ගත්තා. එතකොට අලින්ට ඉන්න තරම් නැති හින්දා තමයි වගහාවලට හානි වෙන්නේ. ඒ වුණාට වනසත්තු අලියෙන්ට හරි ආදරේ. අලියෙන්ටත් ඉතේ වාසභූමියක් තියෙන්න ඕනේනේ. පරාවෙන් අපේ පරම්පරාවෙන් බහල පරම්පරාවට මේ දේවල් කරන්න නැතුව වනාරස්සාව රැකගෙන වන සතු රැකගෙන අපි වගේ දුක් විඳින්න නැතුව හොඳ ජීවිතයක් ගත කරන්න ඕන කියලා තමයි කියන්නේ.

0: බව කොහොමද ඒක බලපාන්නේ කැලෑ විනාශ කරන එක මිනිස්සු කැලෑව ටික ටික විනාශ කරනවා නේද ඒ නිසා අලි ගමට එනවා අලින්ගේ මම්පෙත් අහුරලා අපි විවිධ කර්මාන්ත ශාලා හදනවා නේද ගම්මාන හදනවා නේද ඔය වගේ විවිධ දේවල් කරනවා හැබැයි සමාහයට ඔයාලගේ වැඩි හිටියෝ පුංචි කාලේ අලි ප්‍රශ්න මෙච්චර තිබිලා නැහැ. දැන් ඔයාලට මේවා කරන්න බැ. ඔයාලා තාම චූටි, දරුවෝ අධ්‍යාපනය ලබනවා නේද? ඒ හින්දා ඔයාලා මේ ගැන වැඩිහිටියොත් එක්ක කතා කරන්න. අම්මලා තාත්තලාත් එක්ක කතා කරන්න. තේරුණාද? හරි.
1: Once people start to understand it, why the others behaving the way they do, their fear goes down. And then they're more open to figuring out a way that's positive and constructive. Not just for the people, but for the elephants as well.
2: You have to basically start today with the younger generation, and you will probably see results one generation later.
3: Sri Lanka වෙන අලින් මිනිස් ගැටම පිළිබඳව කතා කිරීමේ දිවියනි වයඹවෙනි ජීවි කලාපයට අහිමි සුවිශේෂී තැනකි ඊට හේතු.
2: There is no gain for the elephant. In injuring or killing a person.
3: When a jee sang boom it, this decking ayatwe me, aliente ita, aitakana vasa boom excite from my sake.
2: So I think if we can understand that, and if we have also something that we can do to protect ourselves, then I think we can find a way out of this conflict. With animal-people conflict, the tradition has been that the animals get wiped out, and then there's no conflict. The reason why we still have elephants in 44% of the country that are living with people is that Sri Lankans love elephants. So we have to be proud that we are the custodians of the elephants in Sri Lanka. But with that comes a responsibility. We can actually be an example to the whole world of how we can coexist. The only option is coexistence.
4: This whole peace process is a very clear indicator of the more multipolar, more Westless world that we live in.
5: There are lots of cases of breaking their promises even before the negotiation.